නනේහං නගේහං නසූකං නසාකං පරේයං පවිත්‍රං පුනීතං ගතාකං නජාතං නපාතං නමිත්‍රං නමන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ න ධර්මං න වර්මං න සර්මං න සාකේන වර්මං න චර්මං න කර්මං න වාකේන සතරං න මිත්‍රං න පුත්‍රං සරූපේ නමෝ ආද රූපේ නමෝ ආද රූපේ කහුං ගංජ කේ මංජ කේ භරම් බුලේ කහුං රංග කේ රාජ කේ ධරම් ඔලූලේ කහුං දේශ කේ වේශ කේ ධරම් ධාමේ කහුං රාජ කේ සාජ කේ බාජ තමේ කහුං අචර කේ